හමයන් එමිහුුණ දෙක්කෙව මට්ටකේ අධි ඒලාහුගේ දීලති වන්තකමු එ බෑමිහුන්නන් ඉතුරුකොත් දෙෙව්ව මට්ටකේ. අල්له එ කලාන්ගේ ඉරාධකුරොව්වා කොම්මෙ බයකං හිසාබෙන්නෙති රිස්ගු දෙව්වයේ. මිස්කිිත්තකකී හමයකනි අල්لهහුවන් අලුකං කුරුමට්ටකා හාස්සකුරවිගෙන්වා තන්තන්. එතන්තාංගා එකලාන්ගේ නුවන් එහෙම් ෆරාතකං අලුකංකොක්ගෙන්නුවානෙ. එකලාන්ගේ නුවන් එහෙම් ෆරාතක දුවාකොක්ගෙන් වෙස්නුවානෙ. එබහී ඉස්ලාම් දීනුගේ සාෆ් සීදා අගීදා ෆුෂුවරා කංකමුගේ තෙරෙන් එවිස්කමෙන් මිස්කිිත්තකුගා කොක්ගෙන්නුවානෙ. අධි ශිරකුගේ එවිස් අමලෙන් එතන්තාංගා හිංගෑගෙන් වෙස්නුවානෙ. අධි බිදුවතකා හුරාෆෑත්තකා දීනී කංකමුගෙනමුගා මීහුන් උපද්දා මුජතමාත් තාරෆ් කොෆ්ෆාවා දීනුගා නොහිමිනේ එවිස්කමේ මිස්කිිත්තකුගා හිංගෑගෙන්නුවානෙ. අධි ඉස්ලාම් දීනුගේ තවලීම්තකා එ දීනුගේ මතිවෙරි මකාරිමුල් අහලාගා ඉස්ලාම් දීනුගේ මතිවෙරි සුලූකී මින්ගඩුම් බේරුවෙගෙවා මුංකරාතේ නුවත බදු අහලාගේ අමලි මිස්කිිත්තකුගා හිංගෑගෙන්නුවානේ.

කලේග පානු විදාළවාශ උඩුතකායි බිම්ගාවනී කොන් එච්චෙත්තෝතිය බෑමිහුම් බලාශ අධි ඊමා නුවා බයක ආයත්තකුන්නායි ඉන්දාරු පුරව්වා රසූලුන්ගේ කිබයකුම් කමෙ ෆුද්දෙන් නුදවේනතේ.

දෙන්තිමල් රස්කලාගේ රසූලුන්නායි ඊමාවි මීහුන් සලාමෙක් කුරව්වමෙ හම එෆදැයින් මුමිනුන් දින්නවා සලාමෙක් කුරවුමකි තිමන් රස්කලාගේ හක්කෙ.

0: අධි කලේගෆාන වහහි කුරවා එච්චක කලේගෆාන තබාවේ වඩෑගන්නවාශ. අධි එවරෙන්නාමෙදු අල්ලෝහ හකුම් කුරවෑෆුම දාන්දෙන් දීන ගොවා ලෙවුන්ගා කෙක්කුරවෑගෙන් හුන්නවාශෙ. එකලාගේ හකුම් කරවා එම්ම හෙව රස් කලාගේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله بإسم فلم فشاغنمي

නුලෙද්දී කී වෙහෙ නුවත එකලේග ෆානග අරිහුගා මලායිකතකු වඩා නුගතී කී වෙහෙ ඒවුරෙම් බුණෆාන කමච්චක කලේග ෆාන වහහි කුරව්වා තකතින් බයි කලේග ෆාන දූකොල්ලව්වා ෆානහෙයේ එබහි දූකොෂෙන් නුලව්වා නැතෙ අදි එතකෙති කියවා විදාළුම් කලේග ෆානුගේ හිප්පුළු දත්වෙස් වෙදා නැතෙ කලේග ෆාන වාකං කශවරී බිරුවරිකම්ගේ ಖಬರ್ දෙවවා බේකලවකම්ගේ අදි අල්ලාහි හොරිහා තකච්ච රක්ඛාතර කුරව්වා බලහච්චවා රස්කලාංගේ

නුවත එකලේග ෆානු අමිල්ල ෆුලන් හෙද්දිවි ආයත්තකි කමන් එවරෙන් බුණනී හෙයි කලේග ෆානු විදාළවාශය ෆහෙ අමිල්ලයන් හදාෆාවා එකහල දිහ සූරයි තිය බෑමීහුන් ගෙනස් බලාශය අධිත්‍ය බෑමීහුන් තෙදවරින් කමුගාවනී නම අල්ලෝහ ෆියවා තිය බෑමීහුන්න කුළදාන වීහා බයක නිකං ගොවා ගෙනස් බලාශේ.

මේ අශාරහරම් මතයේ උමරු ෆ්‍රය ખાસ කරේවා ප්‍රෝග්‍රෑම් එක මේ ප්‍රෝග්‍රෑම් ග අශාරහරම් දශක කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකරුන් 100 ගෙන් වේ

කොම් මෙ ෆතියකන් අලිවිලනී ආවාහකය කෑකු. කොම් මෙ හවීර නිමිගෙන්දනී අදි මුලින් ආවාහකය කියා දීව. කොම් මෙ දුහකුමෙ දතුරු කරංජේ ආ මගුත කියාදනී අනෙක්කාවස් ආවාහකය. එකමකු එයින් කොම් මෙ වාහකයකුන් දස්කුරම් වී ආෆිලාව හාසිල් කොරම් වී ආ ඉබුරතේ.

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: Divahinge amillavanta kan kuriyaru ade
2: divahinge ufeddun terikan dakwaade
1: divahinge maazige manzarta sifakodde
2: divahinge adu
1: divahirajjege adu
2: engha satarsteka 49 kilohertz medium wave
1: addi 90 megahertz fm band
3: ගඩින් මෙන්දම ගලවෙතියෙන් ගඩි තිරිස් මේ දිවහිරාජය ගඩු.

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගෙ තයියාරු කරවාෆාවනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.